ලගුම් ලබයි මගේ දෙනුවන් උදයේ මෙන් රැදිවා ජීවිතේ වසන්තේ නැගෙන තුරු දසන්තේ.

0: breakthrough into the future.
1: පෙරදින කම්පණයක තුන්වැනි යාමය. සිනමා සංගීතයේ අනාගත මංපෙතද

0: මේ නිකම්ම බොරු කියන්න එපා. ආයෙත් මුලින් ඉඳලා හරියට කියමු.
1: ආ හොඳයි එන පටන් ගමු.
2: රජ කිතියා එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා.
1: ආන්න හරි. ඊළඟට මොකද වුනේ?

0: පොඩ්ඩක් වෙනස්.
1: මොකක්ද තියෙන වෙනස?
0: මහමග අයිනේ තුගී පැලක සිටි අසරණ මහලු ළඳක්.
1: මේ මේ ඔය පොත ගෙදර තියෙද්දී කියනවනම් මොකක් හරි එකක් කියමු.
0: හොඳයි, අපි එකතු වෙලා දැන්
1: කියමුද එහෙනම් එකම කතන්දරයක්.
0: හොඳයි, ඉතින් පටන් ගමුකෝ.
1: රජෙ කිටියා එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා. දැන් තියෙන හැටියට පටන් ගමු.
0: හොඳයි, ඉතුරු ටික පස්සේ හදාගමු.

அந்த சாவித்தரை நீ மேச பாட சாவித்தரை நீ ஓ என்ன.

తరంగేది పరాదవి దివి తరంగేణి దినంత నమ్మే సూదు

අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන් දැයි හැඳින්නාද ඔබ? මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනකද, යම් විටකද ඉඩලද ඒ ඇසිල්ලේ බුරබුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයියේ. ඉදින් මම මරණය රජ කර

ಹಲ್ಲಕ

මට පේන ලල්ලා ලල්ලා ලල්ලා ලල්ලා ලල්ලා ලල්ලා ලල්ලා

දිනු වෙන්නේ කියලා. බලන්න එපා ගන්න ගතපනහින් මේ පෙස්මත් දාන්න ඔය හේතන්න. දාන්න ගන්න දාන්න ගන්න දාන්න ගන්න දාන්න. අල්ල ගන්න හොඳ ලොකු මැක්කේ. බූත් එකේ

0: එහෙනම්
1: ඔඩියේ උන්ට යන්න කියනවා.
0: කොහම වුණත් පහු වෙනකොට ඔඩියේ උන්ට පුළුවන් වෙනවා.
1: මොන පිස්සුද

0: පාදිනවා.
1: නෑ නෑ
2: එහෙනම්
1: පුරුදු නිසා ඔරුවෙන් යනවා.
2: නෑ බලාගෙනයි ඔරුව පෙරළුනොතින් කරදර වෙනවා.
1: පෙරළුනොතින්

ගමන් මන් දොහක් මලල ආරේ ඉඳලා දික්වැල්ලට යනවා ගාට ගාට. වතුර පිපාසයේ උහුලන්ට බැරුවා. දිවත් ගිලෙන්ට වගේ. හේන් කොටයක් මැද්දෑවේ ගෙපැලක් දැකලා පිල්කණ්ඩියට ගොඩ වුණා විතරයි. වර්ණනා කොරන්න බැරි රූප ස්වභාවක් එක්කලා බාල ළමා නගෙක් දොරෙන් එබෙනවා. මගේ අර වතුර පිපාසෙත් කොහෙ ගියාද නැ. ඒ ඇස්සේ කොබෙයියෙක් කුට්‍රු කුට්‍රු ගානවා වහල උඩ. මම වතුර පොදක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා.

බිදිච්ච මැටිවලං කෑල්ලක වතුර පොදක් ඉරේලියට දිලිහෙනවා. මම ඕක ඇහිඳලා අරගෙන තොලකට තෙමා ගත්තා. බාලනගාණ්ඩේනවා. මම ඒ ගමන මෙහෙම කිව්වා.